පඤ්ඤමා සුඛ සමෝවා භෝග කොම සබයි කෝධණී නානක හබ්බෝ රෝග මිර්තක නාම විහුණයා මහලා පඤ්ඤමා සුකත් කෝතෝ ආයේ පඨාණෝ වේ එක කර නානක ආසුඩි

හබද පව පංජන ජමකාල් නිකංජන හර්ෂේ තීලිව ලායි හර්ෂ මුකුදාතා ගුරු මුකුජාතා සේජේ රයා සමායි පගතා කා පෝජන හර නාම